උජිගින් සිත්තු මෙමෙත් අගේ දතරං මෙමෙතාගේ ඥා බරූය 101.3 FM YFM ගුණයි සිජාලයි.